හමකශවරුන් තිමං එදනී තිමන්ගේ ෆාෆයායි තිබාගේ ෆාෆයායිගෙන් අල්ලාහුගේ හදරත තිබාරු ජුමුඅවමෙ ඒරුන් තිබාවා හුසි නරකෑගේ අහළුවරින්ගේ තෙරෙන්නේ එයි අනියාවරින්ගේ ජජායේ.

0: අඩුහන් තිබකු දෙන්න දැන් හදියන් ඇබත්ත නෑ මෙයද කොනැත්ත එහැමවීම වරු ෆයිජන්ගේ බද්දලුවීම උමිත්කරන් අන් හතාස් වාහක දක්කාලනේ පෑන්කමන්ගේ වකි වෙලාන
1: ආසන්න වකි වෙලා ෆඩකස් තිකු දෙන්න මෙගැනස්තනේ වරී තහදියයි

0: කීරිත කොරුවානකි එම්ෙ මතිවිරිෆයි.
1: එපතු ගවා බයෙන් ආයත්තකා සූරැත්ත බාවා ලෙබ්වී තපාත් හාදිසාතකා සබප්තකා ගොඩගින්.
0: එ හාදිසාතකා සබප්ත එහුන් තෙරනා හමේ ගෙනස්ටනි
1: සබබුන් නොසූල්
0: හම එකනි දිවෙහි රාජ්‍යය කඩු.
1: එංහා සතරස්තයක් සාලිස්නවෙක් කල හොටස් මඩියම් වේ අදී අඩිහෙනුවම ගාඩ්ස් FM බෑන්ඩ්
0: ඉන්තිසාර් කොල්ලා.

0: ගඩින් හවීර් හතර ගඩි සාලිස් වස් මිනිට් අඩු සමතයක දවනී දිවිරාජ්‍යය අඩු දිවිරාජ්‍යය අඩු අලුගන් මෙන් දෙෙම ගෙනස්තේන කුඩකු තිං පගීච මි ප්‍රග්‍රම් මේ දිවිරාජ්‍ය ගඩුන් කුරින් ෆොනු අෆවා ප්‍රග්‍රම
1: ගීචා

0: එංහා සතරස් දෙක සාලිස් නුවේ කිලෝ හර්ට්ස් මීඩියම් වේව් අඩිහ නුවේ මෙගා හර්ට්ස් FM බෑන්ඩ්
1: දිවෙහි රාජ්‍යයේ අඩු
2: ඔබ මෙහෙරි STM mall ගේ
3: ඔබ ගොන්තා
4: අපි කොට්ටෝ STM mall ගේ
3: ඒ හලෝ
2: මෙහෙරි STM mall ගේ
3: හිනත වෙගෙන් මෙවලනි
2: STM mall ගෙන් එංහා සුපිය ව්‍යාපාරි කුරිම කාරෙන් හොදමුකේ
0: එංහා සතරස් දෙක සාලිස් නුවේ කිලෝ හර්ට්ස් මීඩියම් වේව් අඩිහ නුවේ මෙගා හර්ට්ස් FM බෑන්ඩ්
1: දිවෙහි රාජ්‍යයේ අඩු

0: මේක දෙවවන්න. ඒ අල්ලාහ් සුබ්හාන දුනියා ගොඩ ෆෑම් බවට යන වගුතු එහෙම එක්කද නාම් මිදුවා මි එක්කද හාලු ගෝල මි එගඩික ත අල්ලාහ් දන්නවම් මි එහෙම මායි ස්වාම වේනු හිවර කොල්ලා ෆමි ෆද ෆුර්සතු ගේ මේනු හිෆෑන් මියදු හුරි හාත වර මාදමගේ හාල තරංගල කුර වේතු අල්ලාහ් මි ගදාලා මසකේ කුරම් මි
1: ති ආදි ආදි එච්ච ඉතුර කොල්ලා වන් සෞෂන්
2: ආද මි අනේ Migota mi misala ka darin tarbet kurum ge terega dimawa bay kanta takun fail we fa hi wa faharata dimawi ma argon men nawara gina fahara lui libene ga rahmet teriya ka itu bar kurave ka hada trusted friend ka shaya ko le manoni aila ge ga tima ga mi ka hissa ko la erun bola vestan ko le lui libene den kurave ne itu rukamen ei anekka we sam argon bune la ni darifula onna gulum badahi ko la she e onna connection rangalu kurashe erun e dima dati taka vara vara bodal veli ben ei mikamu gami uleni darifula darifula ga beden veli den alu gona munelani adives undagu vanyamu noni vara boda miha mentally exhaust va hisaba danyamu professional help ho dashe counselors is ulene parenting coaches hunnane therapist um is hunnane em ebe fulunge ehi terikon ho dagen kuriya diya mara bodam kantatta fahi vegen dane
1: ufalaku darin tarbiyat kurum mi mawdu galgum ba hakada kar hama ev sualen unna ma inget e fursat eboy dakkan war muhim ba hakta ke kurien e buhuri intizar kolawa
3: hini tumela

0: මේ තාරිහි එත තස්වීර්තකෙක් කුල ජසෑදී තිරුම්ගෙන ස්තේන කුලෆිස්සේ.
1: පුති මොහ මොඩියන් අර එදි මේ පෙන්නේ එක මහරැන්න බිය කියන්නේ මිර තෝ කුපුනේ මුකුලිති.
2: ඒ කලෝ ඉබ්‍රාහිමා හිබරුගේ එම්ම මිරුම හෙංගුන්නනී කොන්දා කුතා
3: ඒ කීක් කුරන් හිබරුගේ එම්ම මස් මෙර තනෙත්ති බදනී
2: මෂා බෙලි දානෙන්නු මයින් කුරෙන්ජේ කමෙන් ඔවෙ දානෙන්නු ඒ නුනස් බල මමියේ මිරෂ ගැතොලොයි කම් ගෙෆැක් කොලොයි ෆෑගේ
0: එවේලා
4: කොමෙ බුරාස්වති දුවෙහි ගෙමෙන්දුරු කුරි එකාර්කටි ෆණ රැග රිපීට් හම එදුවහු ගෙරේ ගඬු දිහකටි තිරීහුගා අදි හුකුරු දුහු ගෙරේ ගඬු පාර්කටි තිරීහුගා
0: එංගම 741 kHz medium wave අදි 89 MHz FM band
4: හම එකනි දිවිහි රාජ්‍යයක අඩු
5: කොමෙ කුජ්ජෙවස් අශාරර ෆුරෙන්දෙන් ගානු නිගොතුම් බෙලෙවෙනි කුඩ කුජ්ජෙක ගොතුග මින් කොමෙ උමුරෙගේ කුජ්ජකීවස් ලොයෙබ්බා අලාලුම රක්කා තෙරිකන් හමාමෙ ලිබෙන්ජේ කුජ්ජෙ මි කුජ්ජාවෙගෙන් දානි තිමා බලිවීම අලාලාන මීහාය නේංගුනීම ජවාබ් දෙන්න මීහාය නුරක්කතකුන් හිම එක්කොත් දෙන්න මීහාය වීමා මිකුදින්න මියදු ලෝබි දෙම අලාලම අදි සමල්කන් දෙම එහි හෝ දෙව්වුම සාධපාරෙ ගුළුව
6: දිවෙහි රාජ්‍යගේ මුනිෆූහි ෆිල්ම්ගේ දායරගේ ෆන්නානුන් නායක
7: පාඩෙන් ඕනේ නැති කෙනෙක්ගේ තිගෙන පාඩෙන් ඕනේ මේ මුලින් මිදාය රහිලා ෆුමි
4: එම්මේ ෆහුගේ රිලීස් එක
8: කදේක සුණේන කාරියක මායිස් ගුන්නේ අහරම් බස් පරස්සොරියේ
4: අරමන තරිගෙ වාහක තහම ටස්ලා
9: බඩ මමි මුලි හින්නවර මශුරු දිලි
4: චුක චුක චුක කොම්මෙ අංගාර දෝහි ගිරේගෙන්ට එගාර ජහයි
10: ದುಂಫತ್ಗೆ ಸ್ಮಾಲ್ಕುಮಕ್ಕಿ ಅಹರಮೆಂಗೆ ದರಿಮಾಮ್ಗೆ ಸಿಂಹತಾವೆ ಸಸರ್ಕುವಾಕಮೆ ಫಿರಿಹನುಗೆ ದರಿಮಾಮ್ಗೆ ಸಿಂಹತಾ ಕುರ ಅಸರ್ತಕ ಬಲಾರು ದಾರಿ ನುಲಿಬುಂ ಕಹಲಕಂತತಂ ಏಕಂ ಎಗುತ ದಿಮಾವಾನ್ ಜೆಹೆ ಸೋಬೆಕಿ ದುಂಫತ್ಗೆ ಸ್ಮಾಲ್ಕುಮಕ್ಕಿ ಫಿರಿಹನುಗೆ ದಾರಿ ಫಣಿ ನೋಣಿ ಸ್ಪಾಮ್ ಕೌಂಟುಗೆ ಮೆಂಬರು ದಕ್ಕುರಾಕಮೆ ಅದಿ ಸ್ಪಾಮ್ಗೆ ಫೆಂವರು ನೋಣಿ ಕ್ವಾಲಿಟಿ ದಕ್ಕುರಾಕಮೆ ಏಮ ಸ್ಪಾಮ್ಗೆ ಮೆಂಬರು ದವ್ವೆಫ ಏಗೆ ಫೆಂವರು ದಂವೆಜ್ಜೆ ಕಂಗವನ್ಯ ದರಿಮಾಮಂ ಅಸರ್ಕುಮಕ್ಕಿ ಗಹಕಮೆ ಹಮೆ ಗೊತ ದುಂಫತ್ಗೆ ಸ್ಮಾಲ್ಕುಮಕ್ಕಿ ಅಂಹೆನುನವೆಸ್ ದರಿಮಾ ನಮಗೆ ಮಸ್ಸತ್ತ ಕುರಿಮತುಮ್ಗೆ ಫುರಸತ್ ಇತಿರುಕ್ರಾಕಮೆ ಕಮ ನಿರಾಸಾತ ಕುಂ ಫೆಂಡಂಗೆ ಬಹುರೇ